0: You're listening to CMR FM 101.3.
1: Listen to us around the universe. www.cmr.fm.
2: ඔබ සමට සුබ උදෑසනක් වේවා. මේ CMR වෙතින් ගොඩනගෙන යන CMR සිංහල සර්වේ. ඔබේ අදහස් අප වෙත ලියන්න. feedback@cmr.fm email ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.

මේ සමාරතින් ගුණනිගෙන සමාර් සිංහල සර්වය. ඔබේ අදස් අප වෙත ලියන්න. feedback@cmr.fm ඊමේල් ලිපිනයට ඔබේ අදස් ලියන්න පුළුවන්.

මේ සියමාරකින් දුනලිගෙනන් සියමාර් සිංහල සර්විය. අපේ මේ වැඩසටහනට සෑමසේන සුරාදාකම දැසන හයේ සිට අත දක්වා ඔබ සවන් දෙන්න පුළුවන්. ඔබේ අදහස් අප වෙත ලියන්න feedback@cmr.fm email ලිපිනයට ඔබේ අදහස් ලියන්න පුළුවන්.